singa rolin ge gungam sang ten den ten ki tu sa charwa da tyin che ne me ye ki chung ga ya su chen su chi be ge den ki tu de ya ma zu yen zu be ge ji lu yan ki yu gu dung ding ge le da zuo ni ne si mi ge ga jin da min tu sang bo na mo ki kim za chi do mang bo ya ge ba chi ma zu me ge di ni ge du ge chul lu mang bo ju ba tang xu mi ge dung ge che ba ju da ja da ge gong bi chung ne zem ling ge ge kha ge chue du ge ng de ne 아주 드문도 샘난기 뚜루라네 미게라 가신 세민신 총바라 주주이 오늘 행게네 나다 미게 시비 루얀티 세로나 루얀티 세미게 지동을 때네 아주 미르 모르탄 라지 미게 바르기 자심 섬 주주 루얀티 규구르리 토네 아주 트위기다 덥슈